අන්තා අන්තන ජප කිතා ආකාර අන්තන ජප පරවාර අන්තකාරණ කෙතේ බෙලලා හේතාකේ අන්තන පයජාහෙ ඒ හෝවන්ත න ජනකෝයේ බහතා කහිය බහත හෝයේ වඩ්ඩා සාහිබ උච්චතාාවෝ උචේ පර උචානාවෝ ඒ වඩ උචා හොවැකෝයේත සූචේ කව ජන සෝයේ ජේ වඩාප ජනයාප ආපෝ නානක නදී කරමින්දාත බහතා කර්ම ලිහයා නාජායි වඩ්ඩා දාතා තෙල්නන්තමායේ කෙතේ මංගහ ජෝදපාර කෙතයා ගණත නැහි වීචාර කෙතේ ගප්තුටහ වේකාර කෙතේ ලෑලෑ මුකරපාහේ කෙතේ මූර්ඛාහිකාහේ කෙතයා දූහ පූහ සදමාර ඒහෙ පේදාත තෙරී දාතාර බන්ධ කලාසි පණ හොයේ හෝ රාක්න සකැකෝයේ ඒ කෝ කායේ කාක්ඛණ පායේ ඔහු ජන ජේතියා මොහේ කායේ අපේ ජන අපේ දේ අඛ සෙපේ කේකේ ජසනෝ බක්සේ සෙපත සාලාහ නානක පාතේ සාහි පාතේ සාහ අමුල ගුණ මුල වාපාර මුල වාපාරියේ මුල පණ්ඩාර මුලාවහ මුල ලජාහි මුල පායේ මුලා සමාහි

කූඩ ලබ්බා ජාන්තයින පස්සී අගලහනටහාාවෝ අන්තරාවෝ නම්බැසහෝ කහිය ජොන්සුඥාය කරකාවෝ. ජම්මන මරණ වඩ්ඩාවේ ෂෝඩා බෙනසා ජග ස්වභායේ ලබතන් දෑමයා ජගත පොලායා කාල කඩා රූවායි. බබාවහෝ පයිහෝ ගල් මෙලහැයි.